අම්මට අපි වෙල්ලේලරින් මිටිකංගත් ලතමාංග කැනසනම් මිටසරයාන අපතත්තාව ඉලගිලාට උට්ටවට සක්සවගයාන අශනි ලවත්තාව කෙනන නොබු මිපි වල්ලේ පේනික් පතන් සිලලරගයාන ඇබලුණට මානිකි වල්ලං මෙත් අම්මකචං මනිික් සංනාත් අම්මාලු තලු තුන්න සුලාෝමිගිත්සි දුසායක්සමින්